බලන්න කොච්චර අපූර්ව ගීතයක්ද කියලා. ඉතින් ගේ තරුණ සේවා සභාවේ මුල්ම සංගීත පාඨමාලාවේ සිටි දෙපළක් විසින් ගායන කළ ගීතයක්. ඒ 80 දශකයේ මුල් භාගයේදී තමයි ඔවුන් මේ ගායන ක්ෂේත්‍රයට පිවිසියේ. ඉතින් ඒ වගේම ඊට පසුව දිගින් දිගටම බිහි වුණේ නැහැ එතරම් ගායක පිරිසක්. නමුත් විටින් විට ඉතාමත් හොඳ විශිෂ්ට වූ ගායක ගායිකාවන් බිහි වුණා. ඉතින් 90 දශකයේත් තව තරුවක් සංගීත ක්ෂේත්‍රයට බිහි වෙනවා. ඒ තරුණ සේවා සභාවෙන් තමයි ගායන ක්ෂේත්‍රයට ඔහු පිවිසෙන්නේ, ඒ ප්‍රින්ස් උදේප්‍රියන්ත. ඉතින් ප්‍රින්ස් උදේප්‍රියන්තත් ඉතාම ජනප්‍රිය වුණේ 90 දශකයේ, විශේෂයෙන්ම තරුණ තරුණියන් අතර. ඉතින් ඊළඟට අහලා බලමු ප්‍රින්ස්ගේ මෙන්න මේ ගීතය. ඔබට කලකින් ඇහෙන්නට නැතුව ඇති සමහර විට, ඔබ නවපුරේ නම් මෙය ඇසිලත් නැතුව ඇති.

ඒකිට ඔතුනේ ප්‍රින්ස් උදේ ප්‍රියන්ත තරුණ සේව සභාවෙන් බිහිවුණු තවත් ගායකයෙක් අපිට යෝජනාවක් ඇවිල්ලා තිබෙනවා. හරින්ද්‍ර චන්ද්‍රී ශූරින්ගෙන් සුරංග සත්සරරාව මගින් අපි අලුත් සින්දුවක් හැම බදාදාම වැඩසටහනට එකතු කරමුද? කරමු. ඉතින් අලුත් සින්දුව හැදෙන්නේ ඔහු අතින්මයි. ඒ නවසීලන්තේ අහස යට කවි පොතේ පළවන නිසැඳස් උපයෝගී කරගෙන. ඉතින් දැනටමත් සින්දු කීපයක් ඔහු විසින් නිර්මාණය කර තිබෙනවා. එයයි තාක්ෂණයේ ඔස්සේ. ඉතින් අපි ඔබට ලබන සතියේ සිට ගෙන එනවා නවසීලන්තේ අහස යට කවි කිවින්දියන් ලියූ කවි ගීත බවට පෙරලලා ඒ ගීත ඔබට ඇසෙන්නට සලස්සනවා. ඉතින් අපි පළමු ගීතයේ විදිහට තෝරා ගන්නේ සුපිපි පියුමිකා විසින් රචිත ගීතයක්. එහි නිසැඳස තියෙන්නේ මෙන්න මෙහෙමයි. ගිරිශිකර ඔතාගෙන සිහිල් සුදු මීදුම් සීලේ බිම්තලයේ වසාගෙන ඩැෆඩිල් කුසුම් පලසේ හිනැහුණා ඒ අතරේ පුංචි නිල් මල අඹරේ. ඩැෆඩිල් කුසුම් පලසේ හිනැහුණා පුංචි නිල් මල අඹරේ. අහිංසක ලඳ ඇයි හැඩකලේ වස්සානේ පුංචි නිල් මල අඹරේ හිනැහුණා ඒ අතරේ. ඩැෆඩිල් කුසුම් පලසේ හිනැහුණා පුංචි නිල් මල අඹරේ. පුංචි නිල් මල ඇයි වස්සානේ ලද අරණේ. Forget me not ඇයයි හැඩකලේ වස්සානේ. නැවතත් කඳුර් ශිකර ඔතාගෙන සීල් සුදු මීදුම් සීලේ බිම්තලයේ වසාගෙන ඩැෆඩිල් කුසුම් පලසේ හිනැහුණා ඒ අතරේ පුංචි නිල් මල් අඹරේ. ඉතින් ඔන්න ඔය නිසැඳස බලමු හරි අපූරු ගීතයක් බවට පත්වෙන්නේ කොහොමද කියලා ලබන සතියේ. වෙලාවත පසු වී විනාඩි 22යි මේ ඔබ සිටින්නේ ඔටෝගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ. ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි.

වෙලාව හත පසුවේ විනාඩි 37යි මේ ඔබ එක්ව සිටිනේ ටොගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. ඉතින් අහලා එවනවා මන්දාරම ගැන කතා කරන්නේ නැද්ද කියලා. මන්දාරම ගැන කතා කරන්නට ඕනි. මන්දාරම ගැන කතා කරන්නට වැඩසටහන් කීපයක්ම ඉදිරියට පෙළගස්වලා තියෙනවා. ඉතින් අද නෙමෙයි කොහොමනම් ඉතින් මන්දාරම ගැන නොකිය බෑ. හරියටම මීට දවස් 10කට කලින් මන්දාරම වේදිකාගත වුණා. මන්දාරම කියන්නේ ඩනෙඩින් නගරයේ එළිදුටුව මහා ගී සමුච්චයක්. ඉතින් ගීතයන්ට උපරිම සාධාරණය ඉටු කරමින් එහි cover versions ටික ගායනා කරා ඩනෙඩින් වලින් සොයාගත්. එහෙම නැත්නම් මේ පිපෙන කැකුළු ගායක පරපුරක්. ඉතින් හරිම අපූර්වට තිබුණා. ඇසූ ඇසූ දනන්, බැලූ බැලූ දනන්, බොහෝ පැසසුම් අප වෙත ගලා එව්වා මන්දාරම ගැන. ඉතින් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මන්දාරම තමත් පුළුල් ප්‍රේක්ෂකාගාරයක් වෙත යොමු කරන්න, ප්‍රේක්ෂකාගාරයකට දායාද කරන්න. එතෙක් බලා සිටින ඉතින් බොහෝ කතාබහට ලක් වූ ගීතයක් තමයි මන්දාරම වෙත තරන්නේ. මෙන්න මේ ගීතය ආසයි මම පියාඹන්න චිත්‍රපටයට තමයි මේ ගීතය ඇතුළත් වුණේ. ඉතින් එවකට යම් තාක් දුරට නවක ගායක අමිල පෙරේරා විසින් ගායනා කර මහේෂ් දෙනිපිටියේගේ සංගීතයට ගායනා කළ මේ ගීතය මන්දාරමේ ගැයුවේ සහන් බණ්ඩාරයන් විසින්. එයට අමුතුම හැඩතල එකතු කරමින්, අමුතුම නෙමෙයි මියුරුම හැඩතල එකතු කරමින් කිව්වොත් නිවැරදි. එහෙනම් ඉතින් අහලා බලමු මේ මන්දාරමේ ගැයුණු ගීතයේ මුල් ගීතය.

කාලය කෙමෙන් කෙමෙන් ගත වීගෙන ගිහිල්ලා ඉතින් විනාඩි 50ක්ම ගෙවි ගිහින් වැඩසටහනෙන් කොහොම නමුත් ඉතින් සුපුරුදු පරිදිම මේ වෙලාව වෙනකොට ඔබෙන් සමුගෙන යන්නට වෙනවා කැමති වුණත් අකමැති වුණත් ඒ තමයි ජීවිතේ හැටි ඉතින් අදට එසේ සමුගෙන ගියත් ලබන සතියේත් මේ වෙලාවටම ඔබ හමුවීමට වර්ධීම එනවා නිකම්ම නෙමෙයි මියුරුතම ගීත සමුච්ඡයකුත් රැගෙන බොහෝ විට සහෘදේකුගේ සහෘදේකු ප්‍රිය කරන සහෘදේකුගේ මතකාවර්ජනය සිදු කරන ගීත සමුච්ඡයක් වෙන්නට පුළුවන් ලබන සතියේ වැඩසටහන ඉතින් උත්සාහ දරනවා අප සමග පෙළ ගැසී සිටින මැදිරියට පැමිණෙන්නට බලාපොරොත්තු වෙන සිටින සහෘදේකු හෝ සුහදිනියක් සමග සහෘදයාමයේ එහෙ නැත්තම් එසෙත් නැත්තම් සුහදිනියාමයේ ඔබ සමග ගත කරන්නට නිකම්ම නෙමෙයි සහෘදයා හෝ සුහදිනියක සුහදිනියගේ ප්‍රියතම ගීත පොකුරක් රැගෙන සමහර විට ඔහුගේ මතකයන් ඔබගේ මතකයන් සමග සමපාත වෙනවා ඇති. එසේනම් අදට ඔබෙන් සමුගෙන යන්නම් මේ සුන්දර රාත්‍රියේ නැවතත් ලබන සතියේ ඔබ හමු වෙන බලාපොරොත්තුෙන්. හෙටින් එළඹෙන සතිය ඔබට සුවදායක සුපැතුම් ඉටුවන සතියක් වේවායි ඉත සිතින් පතනවා. ඒ වගේම අද රාත්‍රිය ඉතාමත් සුවදායි රාත්‍රියක් වේවායි පතමින්. නිකම්ම නෙමෙයි සමුගෙන යන්නේ ඔබ සමහර විට නොඇසූ ගීතයක් සමගින්. ඇතරම මේ ගීතය නවක ගායිකාව නවක ගීත රචිකාවියකගේ ඒ වගේම නවක ගායකයෙකුගේ ගීතයක්. ඉතින් ගීතය ඉතාම අපූර්වී. මේ ගීතයත් ගීතයක් බවට පත් වුණේ උදුලා පද්මාවතී කිවිඳියගේ සඳ එළිය කළුවරයි කවි පොතෙන් තමයි තෝරාගෙන ගීතයක් බවට පත් කළ තිබුණේ. එසේනම් ලෝම සුවිසල් ගඟක් වී මුහුද සොයමින් ඇදෙනවා. එක් ගඟ ඉවුරේ මලක් වී සොඳුරියේ මම පිපෙනවා.